0: දිරුවනීවෙස් අධි මරුගන්නවනීවෙස් හම එකලාන්ගේ එයි තියබෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ අධි තියබෑමීහුන්ගේ ඉස්වෙදිය කාබෆයින්ගේ වෙස් වෙරි රස්කලාන්ගේ
1: බල්හුම් ෆී ශක්කීයල් අබූන්
0: අධි කියත එවරෙන් ශක්කු කමෙක්ගා කුලෙකුල තිබේ

අදි කඩු එයොයි ගොත එබහි ඒ කඩු ඉරුවවෙවි ගොත හිමේෙන් කමායකු දූ කොල්ල වාශ් හමකශවරුම් එවුරෙන්නේ ගරගු කුරවානේ ලෂ්කරකි.

0: මිනිවන් දෝහගේ ඛාස්ස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවෙ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මේ තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

0: mi bandu mug badal ga hama bashe hen dokumege anna be sasiya wa den hama egudes karant ga che kurimes den ne ngane all out ko gen beenu nukuru e chakang ikashim wa gota om me chaka microwave beenu kur ke sadi mi ami mixture beenu kur bi kama se lagu tak beenu ko nimunima e e e e point to ngeti natta da band ne e e point ta ka kine che beenu ko ke ane karant beenu nukuru den me warabbuda takka terumu gotu ga mi alon me faha kurang mi imaraay ane kurumu ga usula ilafa imaraay ta beenu nukuru misala ta ane kotshi ga tere ga ane ka ituru kotshi ga da ba ba ko ke mi ara mi dati gota ka mi alon ga bo kare ane bay mi kuri ga ta me bhori mi ka gota ka mi ma mi gota huruma huruma sabas tame dimar jam e rakka terumu gotu mi hon sadana ko no ne mi hon a million nukum ga ndam bes tai ta chen annan he ba mi ibara kurumu ge hama usuda ikota abas geta e hom behettum a mi e swar mohim kame ten ama kurime swar kurgo to mi ges gehu ge hasa ta ke nisbatum hara mi mi gina hasa ta ke hama ges di kun wan gota li ku vichi ya ves ibis ka da dia hila bhai dua ka me jam ro kurum badalu ga ali fa mi ro badalu ga doru anuata podadur holwala beti mai gzatu agi ha ki vayapur parwech he ma bas tiria me chama sundan he mai tima ta ko e no kume ge e ti dispose ge dan e mi ge sleep for the kumeta then ha ma awon man na waraf ah kore kamen ge to ni he mi kakkan udah bahat ta pera dan e ba deve e ki kan kamu ama gosha ma gine ro ge nune hadan ti ge nade hutta ge kari ge kon gula da ge dungare gune ge dair mi ba ta chi ha ma mi eriya noni kome se check up kang udah behti ru meunda mi mi ka kan ta tas beer durwa ka vidya ma ma udun nikba la fa den aas ha ma fatta ga ta am duri mara ga wa noni sa ko nimma meira ane ka ka am mi che ganna diya mara ga wa ne ka ha ta den enne muhimu ka ma ki ali fa ni wa fuli ge ga tere ga noni atu je hisab fa se hen atu je hisab ko behet inga ta ei ali fa ni wa fuli ki ya ege zaatu ge ගේතරේ ගේ දියෝලේ බයක නෝනේ මසකතුක මහවලුග නෝනේ ඔෆිහුග අනේ චින්තව බේෆෝම් බේනු කුරුමට්ටක අපරතම අලිෆාන් රෝව වගුස්තු බේනු කුරුම ෆසෙහෙන් ෆෙන්නකොත බහත්තා සුන්නෙ ගෙච්චි දැන් අලිෆාන් නිවෆෝ එකේ ගාතුවේස් වර ෆසෙහෙකින් ඉන්න පිනේ ඒ මී දමාලා ඒ තම හොලුවාලා ෆෆාන දිමාකෝ ෆෆික්තා දාස අම ජහලි මහේගේ නොහුරිච්ච බේරෝගෙන් දාන ෆසෙහ තමයි එහෙම අනේ ෆෙන් අලිෆාන් නිවක සදිසියෝ තු අලිෆාන් නිවස් ඒ ඔමෙස් කහල අලිෆාන් ඉබ ෆුරිය ගේතරේග කුරුමකි වරෆසේ කම අව ෆසේහෙන් අත ජේසාවක නේද මෙන් ආ බජිගතර වියා තියෙ කිතර ෆයි බ්ලෙන්ක් ටෙක් කොට අදාසුන් නැච් රෙස්පෙක්ට් ටික නේද නායකණු ඔත් එක සාකල් බේරා
1: ආ දෙන් දෙම වාක්‍ර දක්වම විදල් වෙච්ච කපේ මිහුන් බෙන් පව බෙන් කහලචි ගොඩරි මතේ ගනෝනේ බාලිස් මතේ ගබා බෑගින් චාර්ජ් කරා වහක ඒ වර බොඩ නොරකා ත්‍රිකමෙත අලුනි නඩුගුන්ගේ හුතෙන්න වර මොහිම වන් කරන්නේ
0: මේක අනේ කමෙන් හිගානි පොනසකා නංගෙත දෙන් අලෝන මෙන් නැස්තල් ෆෝමස් මිකාල ඉන්සෙන්ට ක හිගා හොරීම කොම්මේ පාර කමෙන් හිගානි කලවන්න දන්නවන අලෝන මෙන් නැයි පොරි මේ ආ වෙහිකල් ගේ අනේ මේ ඩෑෂ්බෝඩ් මතේ ග පව බෙන් කු බාබා ඔව්වා ආමා ඒටි බඩිය හැගෙන් ආමා මේ රෝසස් අම හොණෙන් උපදදරෙන් දෙතේ මේ ඉරුගේ ඉරා සීදා ගුලිස හොන්න කවිය ඒකත් වෙසේ ගොතින් ගාවත්සත අදිහම මේ ගොඩරි මතිය නෝනේ මඩු අනෙක් ගපාලි හිට මතිය මෙහෙන් බාබා ෆොබෝ සමහසත හිගයි ගලුන රිපෝට් කෝ ෆොරි මාල්වන් මේ වාහක ෆෙක්ට
1: දෙන් මේ අලිෆාන් ක හාත්සත ගෑගෙන් උලේ ඉර අලිෆාන් නිවුමුක කොබෑ තුති වෙෆුන දිමාවා එම්මෙ බොඩු එමසකතු ගෙම්මෙ බොඩු උඳගු නුනි දු ගොංච හුන්තකි
0: මේ අලිෆානි වංගුද එම්මෙ බොඩු මේ හත්ස මේ උඳගු තස්ස අලොන්න මේ සාහ කරගෙන අලොන්න මේ වෙහිකල් ෆයර් ස්ටේෂන් නොකුමකින් මේ සයිට අ දියුමට්ටක උරියා හිදාසා මාලිතරේක දුවාස තන්තන දියුමුග එතනවලත දියුමුග අලොන්න ගොංජ හුන්තකි මේ දිමාවේ ට්‍රැෆික් අනේ ෆ්ලෝ යා අදි පාකින් ගේ සවබ හසකෝ මේ මගු දෙපරාතුක පාක් කොස හොරීම වාගත කිය අලුමන් හිකත බොඩති හිකත ක හසකෝ දානි දතුරු කුරායු ගහම ස්පීඩ් ඔෆ් ස්නිලි බේ අදි වරම් පොඩ් ඩිලේ ගන්න බේ හසකෝ මගු කම්මච්ච වාගත ගෝ යලාලම් බේන කුරා හිසාබු ග පාක් කොස හොන්න හුරුම ගස අලුම හම ඉත් මස්ටි අනේ මේ පාක් කුර වෛරස් ඒ රගල ඒොන්න ගොත සූලයි කොත ගවායිදු පාක්පුරේතු අන ්‍රයාද සුල්මස් අන සමාල්කන් දිීනු ේරුම් අන වර පසේවන දෙන් අනේ අලෝන්මන්ගේ එමජසි සෑර අඩියුම වරගෙන පාරම ්‍රහිකත අලුන්මෙන් පන්දක් අයගේතු එක්මස් මගින් නමේ සම ්‍රසිතුව ජෙහිප අලුන්මස් මරකුරම් බාග හලත සබා දෙහෙම මිනිස්සර මුහිමකම අලුන්මන්න දස් තකෙන් නැති ආල්සෙන් අවහත් දෙවිගෙන් මසක්ක පට්ටයිකින් අලුවන් මෙන්නන් එහුරු වරපුර ඉතර අලිෆාගන් බොඩු වරු කුරින් කොන්ට්‍රෝල් කරන හැම තන ජීමුග මේ අලුවන් මෙන්නන් හම තන් මේ ට්‍රැෆික් තම ෆ්ලෝ සසියක් තමයි ලිගුමක වර මෙම් කම දැන් අලුවන් මෙන්නන් මේ තනක දියාම අලුවන් මෙන්න කොම්බේ තනක් නේගෙන ඉතරේක මහවලු ඔයිකොට එහෙම තනුගේ ෆරාතු වෙරි ෆරාතු මීහකු අවද සෙන්නන් හොරු නෝනේ අලුවන් මෙන්න මරහබා කියු එතරකො මිතනුගේ ඔය ෆවරි මේ බුරුබුරිය නගහොත් තන දියා මියන්න ෆ්ලෝ එක මියන්න චිගේරු අලුවන් මෙන්න ෆයිෆයිට් කුරුමා ඉතුරු බෙකප් ගෙනස්ගෙන මීහුන් ලගා මාසෙක කුරුම බෙස්සන වර පොඩ මේ ඒ ෆසේහ වෙගෙන් දාන එතන කියා දෙන නිහ කලවොන් මෙන්න ඒ මාහවලක නෝනේ සයිතකො අලවොන් මෙන්න තිමා බද්දල් වෙච්ච කම් විදියා දැන් අලවොන් මේ තරෙන් අදි වර බර ෆහකොල දෙන මාලේගේ වානේ අලවොන් මෙන්න මේ ෆය හයිඩ්‍රන් තකේ බිම අඩි අදි ඒකතර මජීජි මගුව වානේ පිල පොස්ට් මච්චන් අරාපුරු ෆය හයිඩ්‍රන් තකේ ඉඳා මේ තකේටි ලොකු නුවා ගොත දෙහෙතුමකි මේ අලවොන් මෙන්න වරබොඩන් එදේකම ගිර ෆහරන් අලවොන් මෙන්න බේකප් අනේ ෆෙන් නේ බේනොවෙගෙන් අනේ මේ ෆ්‍රෙන්ඩ්ස් අප්ලේ කරන් ගියාලෙකක අන්ඩර්ග්‍රවුන්ඩ් හයිඩන් තබ් තුන් බලයිර්ග ඒක මචි කාර් වෙහිකල් නොත මේ සයිකල් තක පාකෝ ෆෝරිම ඒචේ නගයන් ඉතන් කුරුමට්ටක උඳගු තක නිබවේ අලොන මෙහස් මිගනි බයි මේ හයිඩන් තක හුරි ලොකේෂන් තක හුරි මා ඉන්ත සොහේ ෆෝරිම ඉතම සමාදේගුන් හුරි විදාරතක ගුලිගින් අනෙක්කසේ චිත අලු පවා සෙන්න ගොත සසිය සෙන්න ගොත හදම එකමකු අම්මිතකෙටකි කියන දොස්තක වන්නේ තහුර බහත්ත පුරිච්චි දීම මිච්චි අවන් මෙන්න එක්සස් වේ ගොත සසිය බේන පුරේ ගොත බෙහෙත්ම කිය අවන් වර පොඩන් ඉතේ
2: ආදාද වර බොල් ශුක්‍රයා ගත තිවා කොල් දෙවකන් ද කරන්ට් එක මසලේ බෝල බදිගේ ගෙන් ගහසා තේ බෝල ඔල් මන ෆරුවා කුඩ වේ ක දුම් ෆතු කහ ගන්ත බෙන් වර බොඩ ශුක්‍රයා ති විදාල වේ දේ වර මුහිම වාතක ඔල් මන උම්මීද කරනේ ඔල් මන ගේ එහුන් තෙරින්න මේ හැම වර මුහිම වකත් බාහන් වෙන්ද වෙගෙන් දානකම ආදි මික හකන් තන් සදාම් මට්ට කහ ති දෙව්වි හැම අර්ෂාතකේ වර මුහිම චක වෙදන ඔල් මන මෙහා හෙඳුන වත් කොල ගහම ඔල් මන වත් කොල හස්කොල් දෙව ඔල් මන ඇකේ වත් කොල හෙද කොල දෙවි වර බොඩ ශුක්‍ර දන්නවා ඉංගේත
1: ఖబర్ ఫ్రాబ్లం
2: బదులు కొద్దాన మీద హతే ఖబర్ ఆఫ్ ద బెఫ్రా బదులు కురాణి నాఫ్ సబ్ రషీద్.

0: අදවීරිසි නයගේ නෑන්ගේ වර රිත්ලවේ මිස් ගත තිබෙනුන් රිකස් ලව මේ අඩුවගෙන් දිය දෙංවති අලුම මියදුගේ ප්‍රෝග්‍රාම අලිපාන හස්සත රක්කාතරම දුරාද අලම ෆිවලතහි කොබාහ මේ මවලෝග වහද කල්ලන එම් එ ෆහ බෑවරය මෙහර අලුම ගුලි ෆමේ
1: අස්ලාම් අලයිකුම්
2: වාලයිකුම් සලාම්
0: හොම
2: ආද
0: කේන තු හලවල්
2: අල්හම්දුලිල්ලාහ් හමරගල්
1: බජට් දකේ දෙංගේ තු
2: ආද හා
1: කොංගම ගති උළුබණි මෙහාරු
2: මේ කොෆි යබුයි හැම දෙන්නමි
0: දෙන්නත් මියා වඳුන් නිබා දැන් එපම්
2: වඳුන කුණු ඒ
0: කරන්
2: සෙන් කක්කලා
0: ස්විච් ඔෆ් කළා
1: ස්විච් ඔෆ් කළා
2: ස්විච් ඔෆ් නොකරේ ආදී
1: අහා
0: දෙමෙන් බේබේ ෆෝන් විදාළු වෙච්ච සබදා ෆෝන් මේ කියන්නේ ඒකත් අල්මන් කාර බේබේ ෆෝන් විදාළු වෙච්ච සබදා ෆෝන් මේ අහාදනේ
2: ආදී ආදී අල්මන් ස්වරන් හැම කුරා කමෙන්
1: ඔල්ලු එම් බදිකෙ නුකුතම කුරී කරවන්නේ දෙත්ත
2: ආදේ එකම කෝයි සබ බයි ෆහරු කුරේ වෙනි
1: ඕකේ
0: එම් මේ හිංගෝ අලිෆාන් සාස්සම් රක්කතරුම දුරාද අලම ෆියෝල්තක ෆොරතම මේ හෝමා ෆෙන්න ෆෙන්න ගතෝ කොංකම අල් කුරන් ජෙහෙනි
2: අලුගන ෆෙන්න ගතෝ ගදේ අලුගන කුරා කමෙ වෙ සීම එකක ගුණ වෙනි වරම් මුහිම් මුකහකේ තනකන් එහෙන් විශාලක දින දුවහක් දායිරු ගේතරේග කරන්ටු එහෙම් බේනු පුරා එච්චි එච්චි කිහිනස්තෝ හුරි කොංකාල හාල තෙගතෝ හුරි එහෙම් බලාලා මිසාලක අනේ මේ ෂෝටු වාකහල කරන්ට ෂෝටු වාකහල ගොතේ හුරි යාම එකම රඟලු කොල්ලුමා දැන් හම තැනක පුරාගෙන් දඥාම හාස්තකු ගින දුවහක මේ ගේස් හුලි මුලාපුන්න රෙතනුන් දීකුවේතෝ බෙරුමා හම අනේ ගේ සුඳුනා ගේ සුලේ හැම එක්ක මේ මෙබුනේ රෙගියුලේටර් නැට්ටාපා ඒදි වාකිකො සුබෙ හෙටුන් ඒ හැම වරම් මුහිම් මුකමෙ දැන්
0: එබ්බේ මා රෙගියුලේටර්
2: පහල බාවරු කන්ටන් එබුරි අනේහෙන් බුණන්නාමු ගිනා දෝහක මේ අනේහෙන් හැම දුරාලා හැම කුරවිලානේ කන්තත්ත මිසාලක බයිෆාර ෆෙන්නම සේනේ මිහෙන් උලේර වේකල ඒ තනක ඒ ත්‍රී පිනකන් හම ජහා පුරදාන එය නුකතාවර ඉතින් හතර වාගනු ආ කරන්ට් වේ වාදේ දෙන් බේනු කුරම ඉච්චරු ඉච්චකුන් ඒ බයි බේනු කුරවේ මිහින් හදාන වෙස් ඒ වගුතු හම එහෙන් හිතන් අරගෙන ඒ ගොතන් එකන් පොල්ලාස ඩායිනි ගොතකන් එකන් ඒ ගොත කොක්කොන් හම හුරු ඒක මොක එනු
0: එතනකේ කොඩ එන්ජිනු කේ කේ ගෙදත
2: ආද ආද බලාලේ වේරු හම බිරු ගන්න වරු ඒ අලුගනු දෙ අලුගන කි ekah laikala aluganda alugandu ge ge gan honas ehen taneg ge ehen miha ko ekotak kanda kurahatam penunas alugandu biru gane den bunan kere kala miha ko jiyam alugana bunam wes buneve hama nubune nuhurevi e nika mi gotak kolliya rangalu wane ehen utta miha dane nisalakan ekah gotake e den alugana kam ma bodaka ege miha ka vaati ennu
0: den no non ti hama rangalu wah ke nonto inge ti tun nonto misa ka spa ko faan ti ha baaro e top tak e tri pina ka jahorma ke rangol ka benu me කමෙන් නොනේ බලන්න ඔන්නස් මෙහාර වරක්ගෙන බැලුම් තියෙන විදාලෝ ඒකේ එහෙම හොමකාරය ස්විච් ඔෆ් කොල් දාපින් හෙස්
2: ආදී ආදී නදී හව වරක් වෙන්න කම දෙම් හම බොනේ වේ හමයිගේ එකමකු එහෙ එකහල ගොතකන් එච්ච බුඤ්ඤ සිකලා නිහම නුදේ දේ පුණ තිබෙවානේ දැන් දැන් අලුගන බයි ෆාර් මිහ උලරු වරක්ගෙන කුදින්ගේ ફરાතුන් වෙන්න කම එකමකු එවෙස් බෙලෙනි වෙරින් පේරෙන්ටුන් කොම්මස් බෙලෙනි වෙරියකු මුනි මම්ම නුනි ඒ කුජ්ජකු බලහත්ත මුන්දා බෙලෙනි වෙරියකු බාරු දිනීම එකම ගොත කුදින කුරෙවෙන්ද විශාලක කරන්ටු අනේ වාගණු කාරිග බාබාලාගෙන් එයා අදි චාර්ජ් ෆෝන් ගේ චාර්ජර් දැහැගෙන් අදි කම්පතුක හෙඩ්සෙට් දැහැගෙන් මේ කල ගේම කුල ලකුලලා නුනේ එහෙන් කම කොල්ල කොල්ලා මිතිබ තිබෙනි කුදින් තිබෙනි තිබේ තම පෙනේ හැම බොඩටි මීයුම් වෙස් මේ ගොත පෙනේ අලුගණුගේ හිතන් අරන් හැම බුණන් කෙරේ මිබුණා හැම බුණන් කෙරේ කහලා මිහෙකුද අලුගණු බුණන් එහෙන් උට වර නනන නුරකාතරි හාදිසා හංගාපාන ඒ බුට්ටේ කන්දත වෙවෙස් එහෙන් එහෙම ඒ ගොතක් ඒ ගුණම් වීනු හේ කරන්ට ජහාගෙන් හුන්නාසේ අදි අලුගණ ගුණම් වෙස් ගුණ වේ හැම කුජ්ජකෝ ඒ ගොත පෙනිනි ගියාමස් තම අනේ තිහෙන් හුන්නාසේ කරන්ට ජහාගෙන් මිතාලම
0: වරන්
2: පොර චාජරු ජහාගෙන් ඒබෝ වේ නිදම් වෙස් බයිස් වාරු කුදින්
0: ಖಾಸಕೋದ ಮಹಮ ಕುದಿನ್ ಕಾರೆ ಬುನಂ ಜೇನ ಕುದ್ನೆ ಅರ್ಮೆನ್ ಹಿಮಾಲ್ ವೆಗೆ ಹೆನ್ ಕುಜ್ಜಕ ಲಿಬೆ ಗೆಲ್ಮಕೆ ಅರ್ಮೆನ್ ನ ಬೆವೆ ಹಿಮಾಲ್ ಕ ಬಾಣೆ ಹೆನ್ನುನೆ ಅದತ್ತ
2: ಆದೆ ಬೈ ಫಾರು ಎಬೋವೆ ಕುದಿನ್ ಹಮಾನೆ ಹೆಡ್ಸೆಟ್ ಜಹಾಗೆ ನಿದಂ ಹೆನ್ ಒಣ್ಣೈರು ಅರ್ಗೊನ ಹಮಾ ಆಳುಗಂಡ ಬುಣಗುಣ ಎದ್ದು ಮೀಹೆ ಮಾಲೆ ದೇದಾಸುರೆ ಗಳುಗಳು ಹೋಗ್ಬೇಕು ಕಾರ್ಯ ಯೋತಿ ಅಣೆ ಹೆಡ್ಸೆಟ್ ಜ ಹಾಗೆ ನೋಹೆ ಅಂಬದ್ಗ ಅಣೆಗೆ ಹೇಮ ಕದಿ ಕರೆಂಟ್ ಅಣೆ ಗುಫ್ಫ ಹಮ ಕರೆಂಟ್ ಗುಳಾಗೆ ಎಹೇಮ ಈ ವಾರ ಡೇಂಜರ್ ಕಮೆ ನೋಹೆ ಎಹೆಂ ಮುಬಾಬಾ ಗುಣ ವಿ ನೋಹೆ ಪುಣಿ ಗುಣ ಏನೇ ಮಾಡುವ ಹಾಲ ನಿದಾ ಅಣೆ ಏತಿ ನಗಾಣೆ ಬೆಂಗೆ ನೋಣೆ ತೇಲಂ ಪತಿ ಹೇಗೆ ಏ ಗೊತ್ತಂಗೆ ಒನ್ನಣೆ ಏ ನಿಧಿ ಫೋನ್ ವೆಟ್ಟೇನೆ ನೋಹೆ ಕಂಪತು ಏತಿ ಅನೆಂಗೆ ವಿಸ್ನಾಲಾರು ಹೆಂಗೆ ಅದೋ ವರ ಮುರಕ್ಕಾತರಿ ಕಮೆ ವರ ಹಮ ಅಳುಗಡ್ ಮೆಂಗೆ ಇಹು ಮಾಲೋ ಅಳುಗಡ್ ಮೆಂಡ ಕಂತ ಕುರುವೇ ಗೊತ್ತು ವರ ವರ ದೆರ ಹಾದಿ ತಾತ ಕುರಿ ಮತ್ತೆ ವಿಪಯ ಬುರಿ ವಿಶಾಲಕ ಅಣೆ ಗಿನದು ಹಾಕ ಹಮಗೆ ಅಣೆ ರಶಕ ತನಕ ಪುರಾಗೆ ದಾರು ವರ ಪುರಿ ಹಮ ಗುಣಿ ವರ ಬಲಂಜೆ ಕಂತ ಇದು ಅಣೆ ವಿಶಾಲಕ ಬೇಗ ಕರೆಂಟ್ ಹೋಗಿ ಹಾಲಕ ಹುರಿ
0: ಗೊತ್ತೆ ನಟ್ಟ
2: ಅದೇ ಅದೇ ವಿಶಾಲಕ ಅಣೆ ನಿಸ್ತಿರಿ ಕೊಲ್ಲ ಮುಳೆ ಇರುವ ನೋಣಿ ಹಮು ಬೇಗ ಕರೆಂಟ್ ಹೋಗಿ ಕಮೆ ಅಮೇ ಮಿಕ್ಸರ್ ಎಸ್ಸಿ ಬೇನು ಕೊಲ್ಲಂಗುಳೇರು ಸಾಲಕ ನಿವಿ ಶೋಟೆ ನೇತಾನು ನೋಣಿ ಆಮ ಕೂಡ ಅಲಿಫಾ ಅರಾಕಾಲ ಅಲಿಫಾ ಅಣೆ ನೂ ಕೂಡ ಕೊಮ್ಮಿಕ್ಕಲ್ಲ ನೀನ್ ಕೊಮ್ಮೆ ಕಾಲ ನುರಕ್ಕಾತರಿ ಕಮೆಕ್ಕ ಹೇಗೆ ನುವಾಣ ಕಮೆಕ್ಕ ಮೀ ವಾಣಿ ಬಂಗೆ ನೀ ರಗಳ ಮುರಿನ ಮೀ
0: ನುವಾಣ ಅದೇ
2: ಏಕಾಮೆ ಯಾವಾಗುತ್ತು ಬಲಾಲ ಹೇಗೆ ಮೀ ಬಹುತು ಸಹನ್ ರಗಳು ಕೊಲ್ಲಾನಿ ಹೇತಾ ಏ ಮುರುಮುರೆ ಏ ವಾಗುತು ಪುರವೇ ಕಹಲ ಗೊತ್ತಕ ಹುಣ್ಣ ಕಂತತ್ತ ಹಮ ರಂಗಳು ಕೊಲ್ಲುಂಗ ವರ ವರ ಮುಹಿಂ ಮುಖಮೆ ಹಮ ಬೊಡೆತಿ ಹಾದಿ ಸಾತಂ ಹಿಂಗಾ ಫೆಬೂರಿ ಅಳುಗಣ್ಣು ಮೆನ್ ಏಕಂ ತಗಾ ದೇತೆರೆ ಗವಿಸ್ನ ಅನುಲಾ ಹುರುಮುಗೆ ತಬಮು
0: ಆದಾದ ವರ ಬಡ ಶುಕ್ರಿಯ ಹಮ
2: ಆದಾದ
0: ಎಮ್ಮೆ ವಾಕಿ ವೇಲಾಣ ಮೆ ಎಮ್ಮೆ ತಿ ಬೊಣ್ಣ ನೊಕರೆ ಮಿ ಹುಂ ಕಾರಿಸ್ ಬೊಣ್ಣ ಕೆರೆ ಕಾ ಕೊತೆ ಹದಮ್ ಮಾನ ಇಗೆ ತೋ ಏಕಂ ಗಸ ಅಲಿಫಾನ್ ರೋ ನುವಾ ಕಹಲ ಗೊತಕ ಏ ವಾ ದಕ್ಕ ಮಾನ
1: ಆದ ಬುಣುಮುಗೆ ಎಸ್ತೆ
0: ಬುಣುಮುಗೆ ಅಲಿಫಾನ್ ರೋ ನುವಾ ಕಹಲ ಗೊತಕ
2: ಮಿಸಾಲಕ ಮಿಹಾರ ಮಿಜಮಾನು ಗಣೇ ಗೆರದಸ್ತ ದಿನಮ ಗುಣಾಯರ ಗುಣಫಾನ ಮಿ ಆಳುಗಣ ಮೆತ್ತನೆ ಗಮ ನೂನಿಯಾಮ ಅಣೆ ಹೆಮ್ಮಿ ಹೆ ಕಾರ ಗುಣಫಾನ ಹಮ ನುಬೆ ಹೆ ಎವಿಸ್ ಕಮ
0: ನೋ ಹೆಮ್ಮ ಸ್ವೆದಾಣ ಹೆಮ್ಮ ಅಮದೆ ಅಲಿಫಾನ್ ರೋ ನುವಾ ಕಹಲ ಗೊತಕ ಬುಣು ಬಚ್ಚೆ ಬುಣು ಬೆಸ್ತೆ ಕಹ ಮಿ ಹೆ ಬೆಂಗ ಹೀವಣ್ಯ ಏಕಂ ನಗಳು ಕಮ್ಮೆ ಗೆ ಬಾರ
2: ಉಳೇರ ಹಗ ಏಕಾಲ ಕಂತ ದ ಪೆನುನಿ ಮ ಗುಣೇ ವೇ ಹಮ
0: ದಾ ದಾ
2: ಬರ ಬಡ ಇಸ್ತ್ರಿ ಉಹ ಮ ಕರೆಂಟ್ ಜಹ ಫೇಸ್ ಮಿ ಬೈ ಫಾರ್ ಓ ಮಿ ಬೇರ ನುಕ ಮೇಲ ಹೈ ಮೇ ವಣ್ಣಾಣ ಮೇ ಹಮ ಏಹಂ ಹಿ ಉಗರ ಪ ಇಸ್ತ್ರಿ ಹಮ ವಾಗಣು ಹಮ ನಟಾಣು ದಾ ನುನಿ ಸ್ವಿಚ್ ಆಫ್ ಕೋ ನೂಲಾ ಐ ಬನು ಕುಮೇ ವೇ ದೆನ್ ಅಳುಗಣ ಹಮ ಕಮೆ ಏಹ ದಿಮಾವಿ ಕಮೆ ವೇ ಅಳುಗಣ ಕಮೆ ದಿಮಾವಿ ಮ ಏಹಂ ಏ ಮಿ ಅಳುಗಣು ಗೆ ಅಮಿಲ್ಲ ಕಮಕುಂಡು ಎಹೆಂ ಮೀಹಕು ಕುರಿ ಕಮಕು ದಿಮಾವಿ ಕಮ ಅಳುಗಂಡ ಇವಂದರು ಪೆನುನಿ ಮೇಗೆ ಪಾವು ಅಳುಗಂಡು ಇತಂಗರ ಮಿಸಾಲಕ ಉಂದುನ್ ರೋಕೊಲ್ಲಿನಿ ಎಕ್ಕೆ ಮೂಣು ಕೊಲ್ಲಂಗೆ ರೋಕೊಲ್ಲಾಪು ದೆ ಅಳುಗಂಡು ಇತಮ್ಮ ಯಾರಣಿ ತಿಹಾರಕ ವೆಜ್ಜೆ ಗೊತ್ತಲ ಕೊಮ್ಮೆ ಕಮೆಗ ದೆನ್ ಅಳುಗಂಡು ಇತಂಗರ ನೀ ಮಿದು ಹಾಕು ಮಿಕಂತಕ ಮಿಹೆ ಫೆನಿಫೆ ಮಿಹಿರಿ ಎಹೆಂ ವಿಮ ಕಿತಮ್ಮೆ ಅವಸ್ಕೂರಂ ಬೇಣು ವಿಯಸ್ ಉಂದುನ್ ರೋಕೊಸಕ ಉದಾಹರಣೆ ಮೇ ಹಮ ಉಂದು ನಿಬ್ಬಾಲಾಪೆ ಏಗೆ ಸಹ ಅಳುಗಣ್ಣ ಹಮ ಎವೆ ಸಿರ ಅಳುಗಣ್ಣು ಕುರಾ ಕಮೆನ್ನು ಒಂದು ರೋಕೋ ಸಹೆ ದಿವು ಎ ಮಂಜರು ಅಳುಗಣ್ಣ ಹೆ ಫೆನಿ ಕೋರಿ ಎಹೆ ವಿಮ ಎಯಿ ಸಮಾನೆ ಕುರೆ ವಿಧಾನೆ ಕಮೆ ಎಸಹಲ ಅನೆ ಕಂದ ತೈಗು ತನು ಕುರು
0: ಬರ ಶುಕ್ರಿಯ ಹೋಮ
3: IKEA presents
4: Bajur Hinne IK Opticals in eng has rupiyai mate gi vefariya kura wage nasib beri faraataka debe fulaka drum loan umra dature mi promotion ga hedu kura komme eng has rupiyai ka coupon ne mi ge iturun tafaatu ki brand takun 30% hame discount adi komme thing has rupiyai mate kura ba vefariya ka fasate kuru fyak gift voucher adiras adiras nasiba gwazan kollo mang ailaya ratte hinnaiku avahan IK Opticals ziyara kura ba

0: එහා ලස්න කුරක් වාශය දැන් මේ කොස්තක හගීගතුක මේ යන්නේ උරි මේ ඇඩ්වාන්ටේජ් එකක රාජ්‍ය කොම් තිමාලෙක් ග ටිබෙගෙන් වෙස් ඉමාම් ෂිප් ගේ දායරා බැචලර් ඔෆ් ඉමාම් ෂිප් ඉස්ලාමික් රිවීල් නොලෙජ් මේ ලීඩර්ෂිප් ඉන් ඇඩ්මිනිස්ට්‍රේෂන් දායරා කෝස් එබ හේදේ ගැතු අද මේ වගුත් ඉස්ලාම් ස්ටඩිස් ගේ දායරා හම අගුණ මෙන්න අගුණ ගේ කැම්පස් තක අදි මාලේ මේන් කැම්පස් හුගේ එකනි ෆේස් ටු ෆේස් කොද්දනි එහෙන් උණිය මිසාලක ඉස්ලාමික් රිවීල් නොලෙජ් ලීඩර්ෂිප් ඉන් ඇඩ්මිනිස්ට්‍රේෂන් අවුන් කුනි දෙන්න වේ කෝස් එකෝ කම රාජ්‍ය කොම් මෙතන ගති බෙගෙන් වෙස් හකීකට බ්ලෙන්ඩඩ් උසූලුන් එබ කියේවේ එෆ් ආර් කැම්පහ ඇස් සම ෆේස් ටු ෆේස් මේ ටෙස්ට් ෆේස් ටු ෆේස් මේ ක්ලාස් තන නෙගුමයි කිග මී හුරිහා කෝස් තකේ ගස් ෆයිනල් එක්සෑම් යොන්නනි හම මේ ෆේස් ටු ෆේස් කෝ නේතෝ කොම් යුනිවර්සිටි ගේ කැම්පහ ක නුවත යුනිවර්සිටි ගේ මේන් කැම්පහන් හාජිරු වෙගෙන
1: අද ෂේහ් වර බඩ ශුක්‍රයන්ගෙ තවලු මේ ප්‍රෝග්‍රෑම වැඩගෙන් තිහිසා කෝ දෙවෙ මග මත ಅದೇ ದೇ ಮೇ ಬಲಾಲಿ ಐ ಯು ಎಮ್ ಗೆ ಮೀ ಕುಲ್ಲಿ ಆಫ್ ಇಸ್ಲಾಮಿಕ್ ರಿವೀಲ್ಡ್ ನಾಲೆಜ್ ಅಂಡ್ ಹ್ಯೂಮನ್ ಸೈನ್ಸ್ ನಿಮಾಲ್ ಮೊಹಮ್ಮದ್ ದೆಮ್ಮೆ ಮೀ ಬಲವಾಲಿ ವಿ ಆಗಸ್ಟ್ ಮೊಹಗ ಐ ಯು ಎಮ್ ಗ ಅಲಫಿಶ್ ಮಂಗ್ ಹಮ್ ಜೆಫಾ ಕೋಸ್ ತೋಗೆ ತಫ್ಸೀಲ ಮೆಹರ್ ಗಡಿಂಗ್ ದಿಹ ಗಡಿ ಫನ್ ಸರ್ವಿಸ್ ಮಿನಿಟ್ ಸಾಳಿ ಸೆಕೆಂಡ್ ಮೀ ದೇಹ ರಾಜ್ಯ ಗಡು
2: ಅದುಗೆ ಖಾಸಾ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: මෙවහර මෙවහර දක්කනි හම සීරියස්කෝ
1: තිකම් මෙසෙන්ගේ සාමිරු අබදස් පුරණි සීරියස් කොෂේ එකමකෝ එකන් එහෙ නුවනියේ එහෙනම්

0: එහෙම වීමා අරි දෙතින් ටෙස්ටින් අදාන බ්ලඩ් ටෙස්ටක ස්කේනෙන්ි සදන් ජෙහෙන ඒරුම් එච්ච බොන ගොත නිම්මන් ඉගේන
1: මේ එහා සීරියස්කම නෝන් දෙත්ත
0: තිහෙමස් පොන විදන් එකමකු වර සීරියස් කොමික නගන් ජෙහෙනි සාමිර්ගසිම් වර පොඩුවන ෆුරතමකමක සාරයි වර හම ජෙහිලාගේ මුළුවේ කහල මාහවුලෙක් ගයිම් කොද්දිවෙතො මසෙක් එකුරාති සාමිරුවානේ මිකම වර ෆරුවා තෙරිවා ෆුරත මහන්දන්නේ තෙම් පශානි එමෙ පහුගේ කන්තත්ත මෙබුණී මිහාරුගේ මිසාලක ඊයේ වීකමේ නොනි මියදු හෙඳුණු එන කුරි කොන් කන්තත්තකෙක්කම් හඳන් නැතිදන් එකමකු කුරීගි කන්තත්ත කුරිග කොරමුන් ඇ කන්තත්ත හඳම් හුන්නන් කුරින් උළුණු නොනි ගොස්සුළුන් තන්තක් කුරින් අඩුවෙහි ලවයා මියසික් දුවිවස් අදි කුරිගේ උපාවිරි හදන්තකුන් සාරාය හමජෙහුන් ගෙනස්තේනෙ ඒන හඳන් නැතුුණු නූනී හඳන් නෙතේකමේ ගදකමු හඳන් කොද්දෙ මසෙක්කෙ නුකුරි අරංගලුවානි දෙ මර පොඩ රක්කාතෙරිකං ඉහු සස්කොද්දෙවානි එනය ගෙල්ලු මිනුවානික සාරා හඳන් හුරිකන්තතක තන්තනු සාරාය එ රක්කාතෙරිකම හමජෙහුන් ඉහු සස්කුරවේනි ඒන හඳන් නෙතේ තන්තන් එනය වානි බීරටේ තන්තන
1: මේ දැන් කියා දුහකාමිකන් දෙමිගෙන් දාන්ත ඩොක්ට
0: සාමිරුති කියෑදිින් ගොතක් බලානම තිකම් ෆෙෂිපති හුරි හිසාබෙවෙස් සීදා එන්ගේ කරන්නේ දෙම් බුණන්ුවෙන් අනෙවාහකයකි එවෙස් ඩොක්ටරක තිකන් දෙමිගෙන්දානි මුද්දතේ බුණා කරනීගෙන පහරික්ග මිහාරු තිහුරි ස්ටේජ්ක හොරදාන මස්තකෙන් වන් දෙෙවෙස් නොනි එපරේ අවහාලතු බදලූමකිවිස් එකශීගෙන් වාකමේ එකමකු මීක එම්මෙ මුහිම්ම වගුතු කොඩගේ බේනු හිපු එම්මෙ මුහිම්මවානි
1: ඒක මුගුතු කොළත්ත
0: සාමිරුගේ සීෆයා සාමිරුගේ අඩා අදි සාමිරුගේ බීහුන් හඳා නොනැති හුන්න වගුතු කොළ නූනි දුවස් කොළ එකංකං හඳන් නෙතේ හිසාබුන් දෙල් සාරා දිරිවුලෙන් වශානී ඒනගේ මා කොරීගේ හඳන්තකුයි තෙරේග ඒරුගේ දුනියේග ඒනගේ කුඩයිරු නොනි සුවන් මුර්ගෙ දුවස්ත කුරින් දිරිවුලුනුගේ ඒරු එකීග ඔළුම් මිහු එකංකං එයි හගීගෙ කම බොඩ ගබුල් කුරවේනී වෙස් ඉහුසාස් කුරවේනී වෙස් මිහාරුගේ දිරිවුලුම වොරේ ෆාරිග සාමිරුතී ඒනගේ ෆිරිමිහාකම් වෙස් අබදු හඳන්න හුරදාන් එකමකු එකහල වගුතුගාවෙස් සාමිරකි ඒන රක්කාතිරි කොද්දේනි මිහිගි ගොතුග ඉහුසාස් කුරවේනි සාමිරුගේ අඩුවානි ඒනය ඉතුබාර කුරවේ අඩක සාමිරුගේ බීහුන් ඒනය ඉහුසාස් කොද්දේනෙ තී ඒන දෙකෙ ලෝබිවා මිහික්ක එකමකු තී ඒනගේ ෆිරිමිහාකම් හඳන් නුහුරදාන්

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවේ රාජ්‍ය මිනිවන්කම් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන්කම් මානපුරාගේ

0: දිවෙහි රාජ්‍ය මිනිවන් කවමය ගොතුගාතුමා දිවෙහි බස් අදාකුරා දව
1: මිනිවන් කවුමක හයාල් ෆාල්කුරුම්ගේ මිනිවන් කමක මුහිමොක
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාලිස් නොය කිලෝ හර්ටස් මීඩියම් වේව් අටිහ නොයමෙක් හර්ටස් FM බෑන්ඩ්
0: දිවෙහි රාජ්‍යය ගන්න
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන් උෆා

හැම කෂවරුන් අල්ලාහ් එයි තිමන්ගේ වෙරි රසකලාංගේ අදිතිය බෑ මීහුන්ගේ වෙස් වෙරි රසකලාංගේ ෆහෙතිය බෑ මීහුන් එකලාංගෙන් අලුකම් කුරාෂේ මී සීදා වෙගෙන්වා තෙදුමගේ

එවරෙන් ගොවානෙත ඒ මාලිකුගේ ෆානේ තිමම්මෙන් මරු ගෙන්ඩවුමක් කලේගේ ෆානුගේ වෙරි රැස් කලාන්ගේ හදුරත දන්නවාද වාශ එ කලේගේ ෆාන විදාළවානෙත හම කශවරුම් තිය බෑ මීහුන්නේ අජාබුගා දෙමිතිබේනේ බයිකේ.

0: වනීවෙස් අධි මරුගන්නවනීවෙස් හම එකලාන්ගේ එයි තියබෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ අධි තියබෑමීහුන්ගේ ඉස්වෙදිය කාබෆයින්ගේ වෙස් වෙරි රස්කලාන්ගේ
1: බල්හුම් ෆීෂක්කීයල්ලබූන්
0: අධි කියත එවරෙන් ශක්කු කමෙක්ගා කුළෙකුල තිබේ

තිමන් රස්කලාන්ගේ කුඩ හිඳු කොළකන් අජාබු ෆිල්ලවා හුසීමේ හමකශවරුන් තියබෑ මීහුන්නේ කාෆිරුකමන් එඹුරි අන්නානේ බයකේ.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන් කන් මානපුරාගේ

0: ඒවාග කි සාරක මිහාරුගේ ජුවන් කුදින්න හම හිසාසස් කර නත වාග මසාක දිවරජයක අඩු ඒ හරිතන් ත හර සැහ හොස්පිට හරිතන් ඇත පරිමතික පාකෙත්තා
1: ගන
0: ලොන ජාරක්කෝ මශුර ඇත දිවරජයක අඩු ඒ ෆෝරියදදා එපොයින්ට ඇත රේගඩු සායක දම්බරු දේජහර එතන ෆෝරිග එකන තා හරේ හෙස්කයාහ විස්සාරව ඉත ගුරා හදා ඉරු ඇත දැන් තිබල විස්නාඩන්න ඇත හන්න මේක හොන්නන්න හාදු ඇත
1: හිලමෙන් නත
0: එබ සිලමෙන් නොන්නන් ඇත දැන් ඒ දෙගඩීරු කොල්ලන් එතාග එකහල මාහොලෙක්ග හුරුන් ඒ හ පසයකමෙන්නුම් දෙත්ත අමුතු එකහල සමානෙක් ඇත මෙහර වරත්ත පාතුවන ඇරු ඇත එහෙම එකහල දෙතින් හතරු අන අවුණු හඳන් හුන්න පොයින්ට මාල ඒරු අනේ ඉරුමත් යන ෆරා ඇගු මෙදන්න ඇත දෙන් හොළඟු උතුර ෆරාතුක තාගේ තැකෙන් හුන්නන්න ඇත ඒ මිහාරුගේ අන පෝට්ස් ඔතෝරිටේ සරහත්ද ඇත එවෙස් සම එහා අමාංකන්ම නෙක්ගොත වර නාමාංකුන් ඔන්නන් එබ්බෙස් කාල අලිකමෙන් නෙත වරන් අදිරිකුන් ඔන්නන් සිං ඇත එකම එතා හම එකන මයකන එහැන් අන රේගණඩු හතරදම හැන් හුන්නම් අයරු දත්ත වර හකාහල ස්සාාතික දෙන් හම එකගොත මිහාරුගේ අනේ පෙටෝල් ෂඩ් හැම්බේර් පෙටෝල් ෂඩ් එන නත එත මශුර සෝමිල් කියයානි ඉත
1: මගේ පොයින්ට තක දෙත්ත
0: එවෙස් ෆෝරින් හුන්නන් ජිහේ තන ඉත දෙන් හුන්නන් ජිහේනේ අන මසායක මුලියාගේ කාරීග වෙලානාගේ කාරීග වෙලාන කාරික අවුමන්න ෆෝරින් වර
1: දීරජ අඩු කාරික මිහුන්නවන් ජෙහි වඩාගතුන් ඒ වර අසරුගද මිදන්න ඒවර උඳගු දෙත්ත මිදන්න ඒතනු එබ සිල්ලමෙන් නැති එහ බයකු නූලේ හිසා
0: දම්බරු මේ තැමස් ලප්පා හුන්න නත
1: එතමස් ඒ රේඩියෝ මේ ට්‍රන්ස්මිෂන් වස් නිමිගේ දෙත්ත බයකු නූලේ එදෙන් මුලේ හිසාපුකස් මියකු
0: නූලේ ෆලු ෆලුකු හුන්න
1: නත තනෙක් එහෙන් හුන්නවන් ජෙහි වඩතර වර උමරු මස්තර ලවාන
0: සද ආදාද
1: එම වර ඒ වර හස්ස කො මිදෙන හඳන් හුන්න කමකේ හපසෙහ කමෙන් උන හෙන් නමස් ඒ අයකීක ෆහුම් විහා ෂරෆ් ෆර් කමයිකීක ඉටය කරවව මනි දෙ මිහර හුරිහ කම කුම සිටය කරවව මි හුන්නේ මියුගත එහුන් තෙරේක අල්ගො මෙන ගුළු බෑ අස්සලාමු අලයිකුම්
2: වාලේ අකුම සලා
1: මරිය ආද බ්‍රිගේඩියර් ජෙනරල් ලිටර් ඉබ්‍රාහිම් මොහම්මද් දීදි දිවි අස්කරියාය දිවි කවම වර අගුරි خدمت කෙ කුරුබ බේෆුල කෙ خدمت කෙ වාහක මිදක් කන්නේ කුබත් සවාලකේ
2: අරගලක සුවාලකි මිහාර ඉබේ වුණකි වේගන දුවල අවිදඤ්ඤාවීග වාරේඤ්ඤ වාරේක මසක පුරව බේපුම් කමවා හින්දු එන්න උඳගු එන්න තුරාවි මසක තකි කොබතෝ එ
1: එමෙ උඳගු මසක තකි කොබතෝ සිෆංග
0: තෆාත් වර තෆාත් මසෙක්කත්තකා දිමාය උඳගු වර බොඩ එමෙ හස්සස් කමක මුලි අගුණගේ අන සිෆාන්ගේ හයාතුග අගුණ දිමාවි කමකී කුරන් ජෙහුණු කමකී ඉත නොවැම්බර් තිනෙක්ග එමෙ ෆුරතම බේරුගු හොරෙ ෆාගුණ සිෆාන්ගේ ගුලීම දෙන් ඒරුගේ එමෙ සිෆාන්ගේ එමෙ ස්කොත් තිබේ බේරුගේ තෙරෙන් අන රිටයර්ඩ් ජනරල් මොහම්මද් සාහිර් එබෙහළ අවුන්කාර විදාල සිෆාන්ගේ නාන්නාශේ මේ කන්දත්තකෙන් මිතා වටා හිඟාතිය මෙලෙන එහෙම සිෆාන්ගේ නාන්නාශේ එහෙන්නම ඒරුගේ රයිස් ජුම්හුරියා හුන්න සරහද්ද දාන් අවුන අමුකු අමරු කුරවි එතො දැන් ඒ හගිගතුග වර බොඩු ඉතුබාරකා එක්කොත් එතො ඒවරු කමක එකහල කමක අනේ හවල් කරවානේ දැන් එහෙන්නම එතන දිමා එක්ක එතා වුණු හුරි හුරුමුග දිමාවය කන්තත්තක තෙරේගස් වර හස්සස් කන්තත්තක දිමාවේ හන්නවස් අනෙක්කා එතනක හුට්ටා මොහම්මද් සාහිර් ජනරල් සාහිර් ගුරුවාහා වුණ මේ අමරු කරවී කිමිගස්ටගේ ගොස් ඉලියාස් ඉබ්‍රාහිම්ගේ හාල්කෝ බලාපා සිෆාන්ගේ ආමරික තරදනිපති සිෆාන්ගේ ගෙනස්
1: ඒ
0: අවුණ අනේ අවුණුගේ හයාතුක කුරෙන් ජහුණු එම් හස්සස් අදි එම්මෙ මුහිම මසකතක ආවුන දෙකේ මසකතක
1: ආදමරි රොබට් ශුක්‍රියා ඉංගෙතු ආදෙන් මේ මිහාරු මේ හිතමුතුක මේ වර වරකොත් උළු වර්ගවස් කිනතෝ දෙන්ති බෙෆලොන්ගේ මේ එබ්බඩෙබ්බෆා බෙෆලොන් නාදෙන් වර පොඩු ආයිලයිද කිත බෙෆලොන් තිබ්බොත් එබ්බඩෙබ්බ
0: අවුන එකාර
1: එකාර බේෆුන් දෙන් අදී අමිලා අයිලා වෙස්සොන්නාන්ට මේ අම්බේ අම්බේ කම්බලොන්නා බේෆලොන්නා කිනුතෝ මේ

0: Administering program ada som gendo ay mha terena ni kas marhaba dano administering program algon me mi khas korani algon me mi fa korani algon menge me qawmo me da me algon men na libi fami bani mi fase ha kama ki algon menge qawmo mi ha sab tarki bege mi dani algon menge qawma iye ge khidmat tering mi du gisra behin korbe bora masekka tonne den algon menge miyaduke mestiria brigade general Richard Ibrahim mati diye ke gaumi khidmat gawara namuna befle ko tulme fa korani hakin khas ko sifavanta khidmat ke dwi askari yaga wara namuna khidmat ke korbi befle ko tuge hema program ga gand ka meharni ma ka menen hena sal ma de situr befle ka fursate ro to mase ko lana assalamu alaikum
1: wa alaikum salam
0: kon befle to
1: Abubakar
0: adi Kumato algun menge General Ibrahim Muhammad Didi aswal.
1: Ah, ebe pula algun badal algun wahana kalam beno kurak.
0: Mihar ebe aswal kurawan beno to.
1: Lama.
0: Adi dah. Bidalu.
1: Ni, tibe pula ti bidalu ingun to. Ni, bahagi ni bidwa masere kedo. Eiki. Raj telah menghala kolangga bayu, eh, mau mursa naya korat tiba-tiba ngurungi.
0: Kami kecualikan memikir itu soal, memikir Ibrahim mati dia tiba-tiba hama hidmat ke namu naya soal korban bayu, full nama soal korban fursa taruan engkau tu, algun men edeni Ibrahim mati dia ke hidmat ke namu naya tiba-tiba namu naya libada.
1: Ah, edeni pula pulihnya kondo.
0: Tadi balik libada tu, edeni engkau tu, marap pada syukuria algun men aku lobi itu. Ah, itu tiba-tiba kami fursa taruan. Assalamualaikum. Ahmad, kubat soal lagi.
2: Waalaikumsalam.
0: Ada radio gaduh kata. Hello. Ahmad.
2: Waalaikumsalam.
0: Algal mana? Mi radio gaduh mah gadai yang kita tiko lagi.
2: Ami haruke net.
0: Adios.
2: Mi haruke net to.
0: Adis, kami harus tangkul adu madu kalau bawa tinggi tu.
2: Hello. Ah, mihar orang orang soal ki, dua ni hamalat dindo barat biru gaye.
3: Tete dana kau ni hamai evis biran nukar ingi tu.
2: Hello. Orang orang sama barat jehilum itu aingga ya, orang orang.
3: Ah, then. Mahang Allah ingat tu, agunang eh hibara ingat tu.
2: Hello.
3: Kan debbie mana itu biru kendo sa, mungkin biru ganan, miharu. Then mizamanu ke, ane miharu ke, mih zuang kudinna agunah ham danwaan berani. Komme kame gus ingat tu hibara ikut kurimati lima, ekamak kame ab Allah dewane. Misalnya ka agun stih ke teri fumma liba gutu ingat tu. Ege gifiri teri. Ane post office carrying air, ane thamalaya phone wali, motor bombing as betuni, ini tu mulai gives phone bedana hi, enmas, ikal hatu guys biru nugane, ama hibara ekko masai kuri mandetto kame abu, ama biran nugane ikut kasi, ini tu hama hibara hama.
2: Hello.
0: Ada mana
2: tu? Mula tu ni hamar biru kelitto, itu etan dekunimba.
3: Agun tu ane dimawi ane niaya fau ane agun ke ane hama ekko masek kurang mulu befle kurangnya hutmani kaki ingat agun tu beri dosi wiswaan baru berutang adi ego tera agun tu beri edeng mati kuhunne wis ingat tu.
2: Hello.
3: Enas mi. Ebe hulaga hardcore fenunne sahuna hibar uli puning ingat tu. Biren nugar.
0: Baru syukuri ingat tu bagus. Iko tu demi harba kiu dana ingat tu. Baru kurko icha bidalo harga mana fursat teruan mi mihar hama mi ni malam kaum orang guru khidmat teke kure beflow mi algun mi dini miadu mi kaum keke bank kongkam keto ni malam itu adan none mi kaum keke bank mihar itu adan nawa kama keko beto
3: algun ane mi zamanu ke zuam beflow danawani kitam hinghamanu jeh kame dimab yes kaum iskura bashe ane gaumuge
0: maslahat
3: no ane miti ane ehm befon nastan kul engge gut kadan ngeta gaumuge aguga gaum gurban koffa තිමාගේ අමිල්ල මස්ලහතටක එක්කමස් නොකර වාශය මිසාරක මෙහෙම මිදන්න අසවකි නොවෙම්බර් 3 ග අනේ තමලයන් නම් ඒ ෆුරතතු හොද දිනම දිවෙහිං ඉතරෙන් බයික් මෙති මසෙක් කොස්න ඉතින් එත තමලා එකන් කුරේ කි හැම එකනේ තමලාම් බැනවගෙන නුන් ඒක අඩි ගදි එහෙන් කන්තත්තකේ බුල මිදෙන් වර දිගු වර පුලා වාහකතක මිකහල වාහකෙතරන උදෙක්කෙන් වාහකතින් එත
0: එහෙනම ගවමු ඉස්කරප් වාෂේ එත හොලිය හාලත
3: දිවෙහි රයිතුන් එත මෙහාරුගේ සුවානුන් මි දිවෙහි ගවමු ඉස්කරප් වාෂේ අගුණුමෙන්ගේ ගමුගේ ඉස්තිග්ලාලා මිනිමකම ලෝ වලා එත කන්තත්තකේ එබු හුට්ටේ වාහකකි එහෙම වීම එවර මුහිම කමගේ වාහක ආවණකන් දෙක්කේ නේ එතකොට
0: එහෙම මේ මුනි දෙවි කවම වකින් خاصක අස්කරි දෛරය වරගෙන දුන් හිත මේ කුරේ බේෆලකු මිය දඩන්නේ මියතුගේ කොම්ම දිවස්සකුවස් ගවමු තිමා කොද්දෙනි කොංකමෙත්තෝ නොබලා ගවමු තිමා කොද්දෙවෙනි කොංකමෙත්තෝ බල්ලා වාෂේ ගවමු තෙදවර වාෂේ කොම්ම හාලතේ ගණම වසින්ගේ තේ මාල්ගොන් මොම්මිත් කුර උර බේෆලස් ගවමු ස්කොරපාගේ එදවඩන්නේ කන්තත මේ මියතුගේ මේ ඉන්ජගේ හිත මෙතර මියතුගේ ඉස්රප් වෙහින්ගේ මේ දුන්තක අල්ගොන් මේ ඉජාබදී අල්ගොන් මෙන්ගේ මේ කවම් අන්නන් ඔ ජෙල්තක හැම වෙස් මේ කොටක ගෙන් ගොස් තෙන් ග සිම්මා එබේ ෆ්ලුන් යදා කරපි කොට අදිය බර ෆුරි හැම යදා කරොම ඔරි අබේ ෆ්ලුම අසුම් කණ්ඩාල වණ කම කොම එක සල්මන් ෆරාතුන් එතේනි දෙවේ කවමට්ටක මේ කොද් දෙවේ මසෙක්ක තෙට්ටක අදි සිට මන ෆන ඉතුරු කා මේ අබිය දුලේ හොකම ෆාගති කම ගත වර බොඩ ශුක්‍රිය අල්ගොන් මේ ප්‍රෝග්‍රෑම් වඩන් දෙවිත අද මෙස්තරි මිසස්නාග ආ ප්‍රෝග්‍රෑම් කේ අඛිරාත් කරපි අන් හෆ්තාග වස්පත් දොල් කොම උමීද කරො මෙස් සම් මි හෆ්තාග මෙස්තරි ප්‍රෝග්‍රෑම් නි මාලා ෆල් වල් කිවලාන මෙස්තරි මේ ප්‍රෝග්‍රෑම් ඔෆ දම් හොෂලි අල් කොන්ට්‍රෝ කී ප්‍රෝග්‍රෑම් කේන සිම් ග ස්ටුඩියම් ප්‍රොඩියුසර් ඒ ගොතුන් හිතිර වෙදින අස්මා මොස ටෙක්නිකල් ගොතුන් ප්‍රෝග්‍රෑම් කේන සිම් ග හිතිර වෙදින ෂයිහ අහමද එමෙහා හතරන වරබ්බාජර් දුහකේ දම වකිවලම අස්සලාමු අලයිකුම්

0: කුල්දමාලෝ වාහක දෙක්කෝ
1: රේගඩු එගාරැම් භාරිය ස්ටෝඩියෝයෙන් වකුතු. සබ්බිස් ජුලයි
0: දිවිහ රාජ්‍යයගේ මිනිවන්දුවස්.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවෙ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

0: දිවිහිරාජ්‍ය මිනිවන් කවමය කොතුගාතුමා දිවෙහි බස් අදාකුරා දව්.
1: මිනිවන් කවුමක හයාල් ෆාල්කුරුම්ගේ මිනිවන් කමක මුහිමොක
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාරිස් නොය කිලෝහටස් මීඩියම් වේ අටහනුවමෙක් හටස් FM බේඩ
0: දිවහිරාජ්‍යය එකක්
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා
1: හලෝ කොබ මියදු කියනෙ
2: වරරඟල්
3: වරක් ෆක්කා හම
4: මියදු එහා රඟලෙන් නෝ
3: වඩක් බලිකෝ
4: දෙන් එකාල ගොත්ත
2: හම වරක් බෙස්ටු
3: දෙන් එහා එහා එන්නෝ
1: එහුන් තෙරින්ගේ හාලා හුවල් ඔළුම් ෆිලවාලා වාහක දක්කාලුම
5: කොම්ම බුද දුවයි ගෙරේගඩු එකාරකට සුම්මිනිටික දිවිරාජය ගඩුන් ගෙනස්තනී
4: මියතු කියනේ
1: එංහා සතරස්තේක සාලිස් නොයි කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී අටිය නුයි මිගහර්ට්ස් FM බෑන්ඩ්
6: ේ ජෙහිފަවා මීහෙගේ ފަරාතުން އެހެން މީހަކަ ބަލි ފެތުރުދާނ ުއްދަތަކީ ކޮބ
7: ިހިނެގުމުގެ ހަތަރު ދުވަސް ކުރިން ިހިނެގުމަށް ފަހު ަރު ދުވަހާ ހަމެއަށް ބަލި ޖެހި ފަވާ މީހާގެ ފަރާތުން އެހެން މިހުނަށް ބަލި ފެތުރުމުގެ ފުރުސަތޯވެ
8: ހިމ ބިހިގެ ޢަލާމާތެއް ފެނިޖެނަމަ ލަސްނުކުރަވާ ސިއްޙީ ފަރުވާ ހޯއްދަވާ
0: އެންހާ ސަތަރުސްތޭގެ ސާޅިސް ނުވޭ ކިލޯހާޓްސް މީޑިއަމް ވޭވް އައްޑިހަ ނުވޭ މެގަހާޓްސް FM ބޭނޑް
1: ދިވެހިރާއްޖޭގެ އަޑު

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගෙ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.

Hangar. ලෝබිවා මීහකට්ටක තිමාගේ හයාතු හුස්කොල්ලා කොඩකුඩ වගුතුකොළ කීවස් දුනියගේ එම්මෙ අගුබොඩු ජවාහිරා අලිමහවර අගුබොඩු එච්චි. ලෝබිවා මීහකට්ටක තිමාගේ හයාතු මුස්කොල්ලා කොම්මෙ වගුතු කොළකී එමීහකා තිමාය දෙමතුග ඔන්න ගොළුම දිරුමා ආරෝකංගෙනස්තේන ෆෑදාහුරි කානායි.

0: සාරා. අහරෙන් හිතන් අරණි අහරෙන් රිටයක් ඔක්ගෙන් මෙබුණේ ඔෆියද්දෙන් හුට්ටාලීම කොම්බෙන් දුහකුව සවීර හේද කුරාණි මී කොතශේ අහරෙන් දෙමිහුන්ගේ කොෆි ඩේටෙක් ගොත
1: එක්කල වාහක අනික්කා තිමන රිටය කුරිම එවැනි කමකේ මෙවැනි කමකේ කියාගෙන් සාමිර වාහකද කතා කිතන් අහරු වෙජ්ජෙ එකමකු තියබුණා රිටය කුරා දුවහෙන් ඈත
0: මෙපහර ආර මෙවාහක දක්කනි හම සීරියස් කො
1: තිකම් විසෙන්ගේ සාමිර අපදස් පුරණි සීරියස් කොෂෙ එකමකු එකන් එහෙ නුවණියේ එහෙනම්

0: මිනිවන් දෝහගේ ખાસ ප්‍රෝග්‍රෑම්තෝ කෙතරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

0: දිවිහිරාජ්‍ය මිනිවන් කවමය ගොතුගාතුම දිවෙහි බස් අදාකුරා දව්.
1: මිනිවන් කවුමක හයා ෆාල් කරුම්ගේ මිනිවන් කමුගේ මුහිමොක
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාඩිස් නොය කිලෝහටස් මීඩියම් වේ අටිහි නොයමෙක් හටස් එම් බේඩ
0: දිවහි රජ්‍යයකට
1: ඉතිසාර කොල්ලවා
0: මිනිවන් උෆා.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: එම්මේ සීදාවෙගෙන් වා තෙදු මගුක සාබිත වෙ හොරුම
1: ඉස්ලාම් දීනුගේ අකීතා වරුකද කුරුම
2: දෙතුනියගේ හයයි පාච්ච වෙරි කුරුම
1: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේ ගතුන් දීනේ ඉල්ම් වෙරින්නා සුවා කුරවා